0: ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ
1: ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ ᱪᱤᱜᱤ ᱥᱟᱭᱠᱤᱭᱩᱠ ᱛᱟᱢᱩᱜ yikizhigi tong yung na ganglo tala suwa ta shigi kik kanga ganda te shi jesang na ndrika ta nga ta wanji na ta yikizhiga gaga rangi yin na yikizhiga nga nukdo mo kiki ndrika tena ta rangi yin na kuchu yin na yikizhiga lama lamkanda ndeme yikizhiga nda shiga nanan tig tig tig tzawi tena ta kuchu yin na yikizhiga tong ni gartag lang tena yikizhiga tong ni yikizhiga nda jayga songa songa songa nigis sim loran bab tig ni tena yin na rangi yin na ta yikin dhe tina ni uka nga gartag yu kiz nul thoma ga sinang tamand yu ku 티안치크 지그즈근데 그게 타통 그르그니 노징가 그게 나 이즈가 티티가다 키야 가투치니 오타 코니나 다 친드니 가르뜩나 마니노 타치키 이즈가 가르뜩나 타즈고 테라 치시 데트메 라브샤 잠발은 쿠순지 쿠순지 주트무가 생컴요리 되게 살아야리 도마타 톱치나 다 담아니 로종 시기상가 못니 톱치나 지투리 타탄골 오마투나 샤발이니 오카시가 기겐지앙 린디스티 젠테코니 투무라요 다브스티 쿤드나 인지나라타 이즈기 돈이 시고 시고 존이랑 돈은 다탄이는 로친는 거는 또 뭐야 시고 문용하지요
0: 제제 다 톱타긴 하나 요 타츠 톱정아 심샤는즈 더니 이즈기 갑식은 데텐다 등 톱정아인 샤 더니 이런 거 마음 바고 핀딘 거 쇼네 영 아니 죽은 거 선택이 다다 점질러오니 너무 소마인 요 더 인기나는 게 다 이즈가 된달 등 소마 쇼인기나 다 소수 등 더니 소마 계승은 점질세고 가 Gergintava Sungina, Rangira Yigzinja Hidin Tumuinerela, Ta Loma Chocheta Jinda Chonda Muzishagaziri, Kirchonja Gishagde Kuntainash.
1: O, Ta Nga Runyengina, Nishton Chishirin Namagi, Ta Runga Yigjinja Tumu Yigjin Naka Simna Muzilangani, Ta Runga Yigjinja Lhotchikushuni Zhangwayri, Runga Tungke Zhangwayri, Tiyanchi Kata Gichuk Panchana Yang Chavini, Ta Runga Nga Lhotchaksim Jitangzira, Lhotchaksim Gnangnira, Gigin Tsongla Khyankhitiri, Kichira Nga Tung Dawa Guni, Zhangin Tata Yigigyo Khishigyo Ka, Bhrta Thumbandu Guno Gigin Kamangzi Yo, Nga Ta Runga Dinamara Yo, Runga Ngunchik Dinara Yo, Ta Ta Runga Tishching Kata Nga Runga Yigjinja, Runga Tungke Zhangwa Shishimbayi Tangni, agami lati de dang ta lo ma ma ge ge lo chi kun ring ge hinun de ja na ma pe na ring nga ni khum hu na ni khum ge chi chi ta ta chu chi chi shi ge tong ge mo de dang na ta lo ma ma chi tu chi kun tu mo zi
0: yi jin su kang kang ni la ni
1: yi jin tong o ni na ta am do ru ngo gun chi ni a ke gin den ta ji ge ngo ni ta a lo sha sing ge yi jin la ni ta chi ge ti tu ta ta ge a ke ngo ge jam chu ngo ni de nang sa chi ge ti jin la ni ye khin ni a ja pa ta ba jam chu lu ge nda ni si ring ge zong chi ge ku ni yang zong ai ni ta ti jin ta chu sim ji
0: harung ge chi ge gem ku ge ngo yi zing da jang na na kyo chi ge yang na de chi ge ga mi chi bu yo le de ge jang
1: Tungwanyina singkhamgana ta nyomdiki tangani ta nangyanyina jikzingde la zangwayri ta tanyaya rimzinta gani tamadari. Tijini ta ta lhotuk tsangma harara lhotri ika ika rangara nyanyate la tangtuyiri. Tiyanchika nyevara tsa tsagzika lang tetana ta shiga ta nyina tawara rangyara gani matse loma yunga ka tungwa shukuday tangani. Tiyanchika rangyara zangsi jansa rangyara geto tala suwa ta rangyanyina lhaksam suamikwani ta tamudu haratsara rangyara khenu tachikunu tamadari.
0: Жи-жи. Та егізгінді кеуіттау сангіна рүнгі тасуырчық құшырайын гергін жасылмады мұмағыз кесің екі сәгі өкә. Жүйін халым шымыз кесің өзі?
1: Та лұма ғатыра ғапшы лұма ғапжа түгжа өзір. Гегініңі гегені жығар е өзір. Та күшуәнінің егдіңі лақа мағы суы алақ жаңызың үтіген қоналың ғажан ба, күші ленжуғы да тисуттаты нәңгімек мұ. Та ленжуғы суына мұ алақ жаңызың үтіген күші ғарынге жері да түгелі оныр.
0: Жи-жи. Та дегі рынғы лихка күшуәрі лома чонды лома ғабгелдіға егізгінді кесің ей. Тияншығы гергінші қарызыңды кесің ей. Дегі күнің дейік варынды еңгіна. Рынғы тисулың